ස්තුතියයි නමස්කාරයයි නමස්කාරයයි නමෝ නමහ යාදී සර්ව භූතේසු ශක්ති රූපේණ ශාස්තිතා නමස්කාරයයි නමස්කාරයයි නමස්කාරයයි නමෝ නමහ යාදී සර්ව භූතේසු ත්‍රිෂා රූපේණ ශාස්තිතා නමස්කාරයයි නමස්කාරයයි නමස්කාරයයි නමෝ නමහ या देवी सर्वभूतेषु एक्षान्ति रूपेण शास्तिता नमस्तस्यै नमस्तस्यै नमस्तस्यै नमो नमः या देवी सर्वभूतेषु याति रूपेण शास्तिता नमस्तस्यै नमस्तस्यै नमस्तस्यै नमो नमः या देवी सर्वभूतेषु लज्जारूपेण शास्तिता नमस्तस्यै।